0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවලු හුසි ඉතනිය ප්‍රග්‍රම රඩිය ද්‍රම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්වින්ඩු මයි ඉහ රඩිය ද්‍රම කොකොසන් හනිස්සන් ඔහින් ඉත රෝණ හමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩා නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩංස පොසිතිීවු ඉහසිරණි රෙලසාවන් නොමොස් ඉහසිරණි කොමනිඩාරී. අතුලොරි ඉතා කෙක්ලයන් ඩියුතන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියන නුඩරති විෂ්ටා පිංාලින් හක් බේත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇති විස්ත කොකොස බැම්වින්ඩු බා මනනයින්රුව.
1: බ්‍රිගඩ මනදේසේ.
0: ඩියක් හවහහු හුසි මනඩියන මනඩියන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනිය මෝරි සිඩා ගෝරණේ. ඉහ බලන්සුක් බීත් එන්ත්‍ර සිර කළයි. ඔයින්සා තිර්මණදීනි හනොයි.
1: මන්දේසේ තුරහුණනි හනොයින් ඉතරෝණ ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස්. නො ඉහ බලන්සුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන.
0: ඔයින්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙල ත්‍රොක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක්නි හලොබ නේත කළයි. නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ශුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ.
1: සිං හවනුවෙන් න බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනතා. නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවුම් බසිරණයවා.
2: ලෝෂ්ටනි ඉතරෝණ ඉහ ද්‍රමණේ ඉහ සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නෙබෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශ සම්භය නේත ය හතයිස් නෝනිය ස්ප්‍රේස නිනිය කොන්තේන්ති බයිහ විෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සංපොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ශුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවුන් තුයිර් මන්ඩීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සේලු කිය කොමනිඩාටි නෙබේ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නතනො ඩවිීත් ෆයිසිරන ස්පරෙන්ශය බා කුම්ඩට සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිරලඩුම් ෆහෙක් බීතනෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීතනෙසං. පොති දෙසිජං හමුතුක් නො හලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නො සිර සින්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෙව මලරන්නේ ෆොබෙන් ෆිසිු ලස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මන.
0: මන ඩියන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ඉෂ්කොලවන් සිර කොන බ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්ටිමෙන්න්තුනේ හනෙසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙල හනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොනබ සිරණ ඉසි ලොළොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩි ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමනිඩාඩේ.
0: ඇතම් මනඩියන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහින් කුලිය හොනේත නො අන සයිඩතංමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමෙන්න්තු නො ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනි සිර තු රෙස්පේත ඩිසිසන් සිරවස එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිඩ සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහලො බලන්සුක් බීතිහ සිරණ රල සවන්්
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණය බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනනි ෆිෂු බයිහ මෙම්බරු කොමනිඩාරි සිර සෙල්ලුක්.
0: ඩියක් මබේ ඔයිසා ඉතනි හනොයින් කොනබ සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තු කොමනිඩාඩිනේ දිය කළයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවෙන් සිර සේ ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්ුවල් ඩාඩේ එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උස්සි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානෙ.
0: අතන් අහනෙන් මන ඇතෙල් ඉඩේය ඇති විඩාඩි සයිඩරේත් මක් සේ අජුඩ ක්‍රියරෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නොහලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawa noin mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu hi comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve hi qualquer atividade sexual ruma.
0: Sai da tama kita precisa halo hi comunidade, atu asegura idane, bele acontece, bele halo hi teni comunidade ka o insa.
1: Tuir hau, diskusang kona ba konsentimento hanesan parte idane be importante teves, tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
0: Obrigada barak ba mana Diana, no mos mana Etel, na bema dadaliona iha programa idane. Hau hanoin katak, ita hotu iha bit, hodi halo itania relasan sira iha balansu bit, no ita mos bela ajuda ema selu ko di halo buat na bema hanesan. No ita hotu iha responsabilidade atu foti asaun hodi prevene violência sexual iha relasaun. Barona nain sira, kari kita hetan experiência violência iha uma, bele visita hamahon do TL, hodi kontaktu numero redi referal nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele kontaktu pradet, fating hakmatek. No kari kita hakara katu hetan assistência legal, no acompanhamento ba violência nebe ita hasoru, bele contacto Alfela. Obrigada Barak e até tempo selo.